හරයෝයිසා ඉම ජීන එම ගිය ඉඩනෙබේ මතනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.

0: මේ කිරීක්ෂණ තම වහදේ බාහිර මත සිරිතින් පල් නෝ නියබල අපට ජවත සෞදි බාකුම්ලා සිනේම පූජා වත්කින් විසන්න.
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori ekipa nebe servisu, hato brigadu wain, i adeus.